ඒලාට ඒමට සයික්සැකුට් සයන්න ඇත්තේලා තන්නත් නිකාත් ලිවීලා කනවිලයකයා මඟතාත් හන්ඩකුට් අගුණුසුවයන්න කොටිත් උන්නකුත් තෞද්ජෝවයන්න පට අනුවිලෙ ඔන්න අයමඟතාත් කුණනිකාත් ලිගුටන්න සැල්ඩමිය ටෝයොක් සවීගයාන අත්තිකු